නමා අස්පදී විකෝංකාර සත්ගුරු ප්‍රසාද දර්ශන තේතක පාප සමනාසෙන් හර්ෂෝ දෙහි මිලයි මීරා ගුරු පරමේශ්වර සුඛදායි පාරදම් කා නාම දිරායේ අන්තේ හොය සඛායි රහව සගල දුක් කා දේරා පන්නා සංස්කූර් මුඛලායි